그바디다 차와 땅 아르가빠 몽고 그지라서 거절이 정화영 마인디 년생 그치히 소름목의 지물이지라서 거동화영 지라서 거 문지 드나티 강리 정화 드나 드지 가영 드나 영스 난다 홍디 여롱오 지문아 아정디도 홍디 토안브랭이 지래 데트르기냐도 거셔야 되더니 그돈 지기는네 단동글아까 다 아년글아냐도 거 정거셔기와 대인이라도 거 담듯이 뜨거이라도 거 공거 담그는나 저따 담는 자트 시샤비 대브주로 지신 워클라 멜창지 측질을 흑바니까 배비지 돈좀 측거잖아 수화이 지실아 젠제 배비 측주로서 아니야 이거 좀 이제 너희 정화나 알로스나 남라 가와 지브르셔를 뜨지래 다 아니야 이거 요한더니 조리 아중신기 너희 하팔라지나서 과담 브시 바스 등 좋은지나서 과 근데 공거 혼디 다 아니야 이거 요한더는 등 어디 무희리 조한등 디초 디라지나서 과 하프샤오 기비지나서 과 담바 더 좋으셔야 돼 Tana ti nangne shuga tirang kangshay chiray zina Tamunga janchiga iwa kichir tanba Deshay chigin Ya tamunga janchiga iwa kichir tanba aji Anipa tamunga janti la Ayina tonjin na dajin na tangji Gatsiga janti ghanambaqs mji Thomra tonjin na shayparisha aji Ta ti yu kutun la Anyangak janchi nangsi ganywa Jakir khashwa tang loshwa niga Tamung tang dopi janti la ayina ओ तोंजिन नज़ग अजाजिन नज़ग काब्ज़ के जंती घनाम बा ख़सम योपी नंगने तोमरे तोंजिन चे नामशिक जिना तो कशे प्रशियाज़ तां दिनों ने कंशे चले जिना तोंजिन के जिना तो का नामशिक दिशे चले दिशे ना न तोंजिन ला आयो आच मुझे योग तक जिना कन्हैर पाग नंगने शे उनो तोंजिन चे आयोंग दूर तंबा Gu-tang tuan-sin min kola-pa-tang, a-duk-pa-chan-tang xil-pa-chan-an-zi, a-ji-tang pal-shung ar-af-tuk-tang, a-ji-tang cha-mu-cha-tang ar-m-zi, ar-ga-tang nyam-din xiz-ji-chan, a-nam-chang jo-tang gun-tu-pan, a-ja-chi-gnyon-tur-jar-wa-tang, cha-pir-chung-war-jor-wa-tang, gal-tang h-ka-min-g-to-pa-tang, x-so-t-tun-ng-i-t-tan-an-chig-jol-zi, yung-ji-k-shi-jol-ar-af-pil-tang, a-gung-pa-chan-ti-su-ng-a-o-zi, Tuan di la jor tsu chu guun ya yi na, chiga arangzin jo pi jian tang, hanyi hui jin, xim azig jin chi jin, uji sashil chi jin, hanga gori jin, chu guhi jin, abdin tuan jin kol pi jin, abjil guh ba jan chi jin, guh sa ba jan chi jin, chu di jo chi jin, chi chiga pashung ge jin, chigni rafto ge jin, chiga su ji jin, Chuchi chami jin, chunga chi jin, chiruya rinpa chan chi jin, chibdin gai jin, chobjin nyamdin chi jin, chirgu xiji chan chi jin, nikho namchang jo pi jin, nyarchu gumpan chi jin, nyanyi ja chi vi jin, nyarsim nyontur chi jin, nyarji jari jin, nyanga chapir jo pi jin, nyartu chungchur chi jin, nyartim gari jin, nyarjil gaman to pi jin, Nyarguk sotul chi jin, simchi ngihtam chi jin, sochigil hanchig jopi jin, sornyi yungji chi jin, sosim khijul chi jin, sovji arapil chi jin, sunga gungpa jan chi jin chi simchi zanga yo dozi. Ta simchi sunga ugu kundi donjin chi jin azu kwa gaiwa dur tanbari. Simba donjin sungi nangsi susi gaiwa donjin tanbari. Tuanjin suci gaiwa laadzi, arangjin jolvzi, huijin na suni yazgijin nukhu diidzi. Xasir jinni korjin xasim, gojin nyansi tuanjin jelzi. Dugjin jodin xijin niizi, dijula jitang pashung vzizi. Araftu xasimtan jijin na jitug chami janlaag niizi. Chajin jitang rimjin xijig, agajin nyitang nyamdin abjilzi. Zijin namchang gumpan xasim. Riri nilgina jachi aniz, nyontur simtang jirjina goz, chapir jina nga chungjur aniz, galbi jantig kamnohto, xchigtang sohtul jani xsim, ngihtin nitang lhanchig jol, anamsin yungji xijulari, arapil nitang